0: 再次踏上西天取经路。法显通过陆路和海路往返天竺，不远万里求得真经并带回中国，仿佛是天意，让他的归程以崂山作为舍州登陆地。
1: 法显法师的这个海路归来，能够到中国崂山这一个航线的记录，给中国的航海史上提供了非常重要的一个史料。他对他所沿途求法过程中遇到这些国家的历史的重建，他的佛过记里面起到了非常大的作用。
0: 在法显生活的东晋时代，佛教传入中国已经400年。发源于古印度的佛教与中国传统的儒家、道家相遇、碰撞、融合。然而，在东晋，佛教在中国的传播出现了令人担忧的迹象。
1: 法显法师求法之行的一个很重要的动机，就是他认为戒律不全，没有真正的取到的真经，他们没有按照真正的戒律。
0: 法显感慨律藏的残缺，也渴求文明的护鉴。公元399年，东晋隆安3年，法显从长安出发，开始了经西域到天竺取经求法的漫长旅程。此时他已65岁。后来发现在《佛国记》一书中记录了他坎坷的西天取经之旅。沙河中多有恶鬼热风，欲则皆死，无一全成。上无飞鸟，下无走兽，遍望极目，欲求渡处，则莫之所匿，唯以死人枯骨为标志耳。初冬时节的孟加拉湾，天气万里之外的长安迥异。公元409年底，中国东晋义熙5年，年逾70的法显背着重重的经卷，在天竺求法近10年后，历时14天渡海，终于抵达了印度洋上的狮子国。在此他又求得4部佛教经典，一边抄写一边研习。
2: අපි මේ ඇවිල්ලා තියෙන්නේ ෆාසියන් කෙව් එකට. ඒ අනකොට තමයි ෆායන් හාමුදුරුව මෙතන ඉඳලා තියෙන්නේ. ඒ නිසා තමයි මෙතන ෆාහියන් ගල කියලා කියන්නේ. එතන මේ ගල්ලෙනින් තමයි හම්බ වෙලා තියෙන්නේ ආසියාවේ නූතන මිනිහා හෝමෝ සේපියන්ස්ගේ පැරණිම මානව සාධක. චීනයේ ෆීකින් මානවයා, ජර්මනියේ නියන්ඩර්තාල් මානවයා, ශ්‍රී ලංකාවේ ෆාහියන් මානවයා. මානවයටත් ෆාහියන් හාමුදුරු හිටිය නිසා ෆාහියන් වුණා.
0: හුයු ඊරි ෆාසියන් ෆුවාන් ඊජෝ තයිතෝ කන්ජේල ෆුසියන් බියන් ඊබින් බයිසෙ ජුන් ෂාන්丝绸在当时为中国独有，这把绢扇和法显一样，来到万里之遥的斯里兰卡。仙洁如霜雪，团圆似明月。客居异国10余年的法显，望之不觉凄然，泪如雨下。去国怀乡，几度轮回，东土已成乡愁，不知何时归去。法显去汉地今年，所与